0: మాది మాది మాది మాది మాదే ఈ శోకమంతా, మాది మాది మాది మాది మాదే ఈ శోకమంతా, చేదు మాది చెమట మాది చెత్త కుప్ప ఉనికి మాది, పరుగు మాది పస్తు మాది నిత్యము అవస్థ మాది.
1: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: ඔබ අපදාකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
4: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: ඔබට මත් වෙන දුන්නොත් එපා කියනවද? නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රේ අහිමි වෙයි කියලා කියනවද? ඇත්තටම මම මත්පැන් පාන කරන කෙනෙක් නෙමෙයි. අපි වැඩ කරන ස්ථානයේ උත්සවය තිබුණා. එතනදී මට මත්පැන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ. මම හිතුවා මගේ මත්පැන් සීමාව අඩුයි කියලා. නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා. මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ. මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිස්සුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩි දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
6: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනය පදවන්න එපා. TAC within පණිවිඩයක්.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
7: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල.

0: 3ZZ 92.3 FM. මේ 3ZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ආයුබෝවන් සුභරාත්‍රියක්. ඔබ දැන් එක්ක සිටින්නේ 3ZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: సుమరు రాత్రిక సంగీతం యహోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 92.3 ఒసే గువని අද 2026 වසරේ සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා බ්‍රහස්පතින්දා තවත් සීතල රාත්‍රියක සංගීතමය හෝරාවක් ඔබ ආගත කරනට අපි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොටිකාරකි. සුපුරුදු සෙනෙහසින් යුතුව ඔබ පිළිගන්නම් මැදිරි වෙත ආයුබෝවන්.
1: ආයුබෝවන් මම ගාමිණී නාරන්පනාව.

විලෙන් පෙරණ දිය විලට නොදැනෙන සේ වගේම සහකාරිය සහකරුවාට කිසිදු වේදනාවක් නොදී එකට ජීවත් වීම බලාපොරොත්තු අයිරින්ද අල්විස් ගායිකාව ගයනා කරන ලද ගීතේ රචනා කරනු ලැබුවේ කරුණාරත්න අභිෂේකර සූරීන් විසින්. ගීතයේ සංගීතවත් කළේ සංගීතඥ මොහොමඩ් සාලිම්.

ජීවිතයේ සැඳා සමය ගත කරන අයෙකුගේ සිත තුළ ඇතිවන අදහස් මෙම ගීතයෙන් කියවෙනවා. ශ්‍රී ලංකා තරුණ සේවා සංගීත කණ්ඩායමින් බිහිවුණු ගායක ගායිකාවන් බොහෝයි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙන් එකයි. ඔහු ගායනා කරන මෙම ගීතය එම සංගීත කණ්ඩායම බිහි වූ විශාරද සොයිලි වෛජ්‍යන්තයන් විසින් රචනා කොට සංගීතවත් කළා.

0: මේ ත්‍රිචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: යුග යුග රැඳුණු එදා රසවත් වූ ගීතේ අදත් අපි ආකාරයෙන්ම රසවත් රස විඳිනවා. 1967 වසරේ තිරගත වූ හතරකේන්ද්‍රයේ චිත්‍රපටයෙන් පසුබිම්ගාවේ නැක්වෙන මෙම ගීතේ ගීත රචක කරුණාරත්න අබේසේකර සූරින් විසින් රචනා කරනු ලැබුවා. සංගීතවත් කළේ නාරද දිසාසේකරයන්. ගීතයේ ගායනාකරු ලබන්නේ නාරද දිසාසේකරයන් සමගින් ජනප්‍රිය නිලි ජීවරාණී කුරුකුල සූරියයි.

ගීත රචක වසන්ත කුමාර කොබෝකයන් විසින් අපූර්ව ගීතයක් නිර්මාණය කරා. ඉතාමත් අර්ථවත් ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් මෙම ගීතය සංගීතවත් කළා. ගීතයේ ගායනා කරනු ලබන්නේ අපාතරින් බිය වූ ලක්මන් විජේසේකර ගායකයාණන්.

මේ අනියත ජීවිතේ සමග බැඳී තිබෙන යථාර්ථය ආචාර්ය මණ්ඩාර ඇලියගොඩ විසින් ගීතක කීචයක පදවැල් වලට පෙරළුවා. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හඬ වූ මේ ගීතය ආචාර්ය විචාරද නන්දාමාලියන්ගේ සුවිශේෂ ගායනයයි.

0: ඉතින් දෑබර සංගණි මෙතෙන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන් සඳතරතුලින් බ්‍රාස්පින්දා රාත්‍රිය ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු එල්නිනෝවෙන් ශ්‍රී ලංකාවේ ලක්ෂයට අධික පිරිසකට දැඩි බලපෑම. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ඇති වීරකාල ගුණයෙන් පවුල් 3514ක්කට අයත් පුජ්‍යලීන් 115000ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා පළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑ ඇති බවත් ඒ අනුව මොණරාගල, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුරය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට වැඩි බලපෑමක් එල් වී ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. එල්නිනෝ තත්ත්වයෙන් පීඩා විඳින පවුල් 34000කට අයත් පුජ්‍යලීන් 113000කට පානීය ජලය වේදාහැරීමට පියවරගෙන ඇති බවද එම මධ්‍යස්ථානයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා. මේ අතර ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව 147ක් දක්වා පහළ බැස ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ 74 සමත්ත ජල ධාරිතාව 134 දක්වා පහළ බැස ඇති බවත් වාරි මාර්ග අධ්‍යක්ෂක OMPHD හේරත් මහතා පැවසුවා. මේ අතර යාල ජාතික වන උද්‍යානයේ අයත් අංක 1 සහ 2 කලාප සංචාරකයන් සඳහා මාසයක කාලයක් වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙනවා. පවතින දැඩි වීර කාලිගුණික තත්ත්වයේ හේතුවෙන් සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා මෙලෙස එම කලාප වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා. යාල ජාතික වන උද්‍යානයේ පවතින උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින සතුන් සඳහා එහි පවතින විල් බවුසර මගින් ජලයෙන් පිරවීමටද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මේ අතර දැඩි නියගයෙන් පීඩාවට පත්ව තියෙන වැල්ලවාය, මොණරාගල, පොළොන්නරුව, බදුල්ල ප්‍රදේශවල පෙරේදා එනම් මටවෙනිදා පස්වරුවේ මහා වර්ෂාවක් ඇදහැන්න බව එම ප්‍රදේශවලින් වාර්තා වුණා. නියගයෙන් වගාවලට හානි වී ගොවීන්ට වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක්ද කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ජනපති යන්නේ නැහැ. සැප්තැම්බර් 26 ඇමරිකාවේ නිව්යෝක්ෂීදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙන්නේ නැහැ. ඒ වෙනුවට විදේශ කටයුතු ඇමති වශයෙන් තමා සහභාගි වෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා පෙරේදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යමෝදී ප්‍රකාශ කළා. එසේම ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයට තමන් සහභාගි නොවන නමුත් ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දක්වන බවද ඇමතිවරයා කියා සිටියා. ශ්‍රී ලංකාව නෙටෝ සංවිධානය සමග ගිවිසුම් ඇතිකර ගැනීමට යන බවට පසුගියදා මාධ්‍යවල පළ වූ වාර්තා මෙහිදී ප්‍රතික්ෂේප කළ විජිත හේරත් මහතා නෙටෝ සංවිධානය සමග කිසිදු ගිවිසුමක් හෝ එකඟතාවයක් ඇති කරගෙන නැති බවට අවධාරණයෙන් ප්‍රකාශ කළා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ලේඛක ලේඛිකාවන් 130කට සම්මාන. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා එනම් මටවෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙහිදී 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට විශේෂ නිර්මාණ දායක කළ ලේඛක ලේඛිකාවන් 130 දෙනෙකුට සම්මාන පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ සාහිත්‍ය නිර්මාණකරුවන් 30 දෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න ගෞරව සම්මානය මෙවර පරාක්‍රම කොඩිතිවක්කු සෝමසුන්දරම් පිල්ලේ, පද්මනාදන් සහ මහාචාර්ය ඊ.ඒ. ගාමිණී පොන්සේකා යන මහත්වරුන්ට ජනාධිපතිවරයා අතින් ප්‍රදානය කරනු ලැබුවා. මෙහිදී පසුගිය වසරේ හොඳම නවකතාව හිමි සම්මානය තුනක ආර්ය කෘතිය ලියූ එරික් ඉලියප්ප ආරච්චි මහතාටද, හොඳම කෙටිකතා සංග්‍රහය හිමි සම්මානය රිදී රැයකි කළු දිවියකි ලියූ පියල් කාරිවසම් මහතාටද, හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය මුහුළු මුත්තක ලියූ අනුරාධ නිල්මිණි මහත්මියටද සංස්කෘතික ඇමති ඉනිදුම් සුනිල් සෙනවි මහතා අතින් ප්‍රදානය කරනු ලැබුවා. ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමේ පහසුකම් අහිමි වෙයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල 60 ජනතාවට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ලබා දී තිබූ අවස්ථාව සැප්තැම්බර් 15 වෙනිදා සිට අත්හිටුවීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබෙනවා. එසේ වුද මේ 14 වෙනිදා දක්වා ශ්‍රී ලාංකිකයින්ට පැරණි වීසා ක්‍රමය යටතේ දින 60ක කාලයකට තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව හිමි බවද එරට රජය තීරණය කොට තිබෙනවා.
1: තායිලන්තයට ඇතුල් වන ශ්‍රී ලංකාවට අන්තර්ජාලය ඔස්සේ මාර්ග අතික්‍රමයට ඊ වීසා ක්‍රමය අරහා අයදුම් කළ හැකි බව කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලයේ නිවේදනය කොට තිබෙනවා. මේ අතර විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පෙරේදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ ඇතැම් ශ්‍රී ලංකාවකින් තායිලන්තයට ඇතුළු වී සිදු කරන ලබන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් තායි රජයේ මෙම පියවර ගෙන ඇති බවයි. තායිලන්තයේ හා ශ්‍රී ලංකාව අතර වීසා පහසුකම් ලබා දීම සඳහා දීපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට ලබන මස තායිලන්තයට යන්නට තමා කටයුතු කර ඇති බවත් එයින් පසු මෙම වීසා පහසුකම් ලබා ගැනීමට හැකිවන ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළා.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිත සපයෙන් ලද පුවත් එසුරෙන්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ. ආයුබෝවන්.
2: මේ ත්‍රිචබස් එඩ් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: පසුගිය ඉරිදා දිනේ ඕස්ට්‍රේලියාවේ පියවරුන්ගේ දිනේ සමරනු ලැබුවා. ඉතින් පිය සෙනෙහස කියන්නේ දරුවෙකුට මව් සෙනෙහසට නොදෙවෙනි සෙනෙහසක් කියන එක අපි හැමෝම දන්නවා. නමුත් පියවරුන් ගැන කතා කරන විට නම් ඔබට දැනෙන්නට ඇති පියෙකු තම දරුවන්ට ඇති අසීමිත සෙනෙහස අම්මා මෙන් නිතර ප්‍රකාශ කරන්නට ඉදිරිපත් නොවන අවස්ථා ගැන. ඔහු ඒ ප්‍රසිද්ධි ප්‍රකාශ නොකළත් ඒ සෙනෙහස රැකවරණය දරුවන්ට නිසි ලෙස ලබා දෙනවා. පියවරුන්ගේ ගුණ ගැන ගැන ගීත කීපයකට ඔබ පසුගිය සතිය සවන් දුන්නානේ. ඉතින් අපි අද අදහස් කළා පියවරුන් තම හිතේ ඇතිවෙන ආදරය, කරුණාව, සෙනෙහස තම දරුවන් කෙරෙහි ප්‍රකාශ කරන ආකාරය පිළිබිඹු වෙන ගීත කීපයක් ඔබ වෙත ගෙනෙන්නට. අප පළමු තෝරාගත් ගීතයෙන් තාත්තා කෙනෙක් තම අලුත් උපන් දියණියට ආශිර්වාද කරමින් සතර බ්‍රහ්ම විහරණයෙන් ඇයට ආරක්ෂාව ලබා දෙන සීලමින් තම සිත තුළ ඇති වූ ඒ අසීමිත සෙනෙහස ප්‍රකාශ කරන ආකාරය මේ ගීතය තුළින් පිළිබිඹු වෙනවා. මේ ගීතයේ පද රචක ආචාර්ය අජන්ත රණසිංහයන් තම දියණිය ඉපදුන පසු ඔහු තුළ ඇති වූ පෞද්ගලික හැඟීමක් මේ ආකාරයෙන් පදවැලකට ගොනු කරන ලදුව ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කොට ගායනා කර තිබෙනවා. ඉතින් අහලා බලන්න මේ තාත්තා දුවට කරන සිත ප්‍රාර්ථනේ මොනතරම් අපූර්වද කියලා.

ඔබ මීට පෙර සවන් දුන්නේ පීකුගේ සිතෙහි තම දිනී පිළිබඳ ඇති වූ හැඟීම් සමුදායක් මුසූ ගීතයකටනේ. මීළඟට අප තෝරාගත්තා තවත් පීකුගේ සිතෙහි තම අලුත් උපන් පුතු ගැන ඇති වුණ හැඟීම් ගැන කියවන ගීතයක් ඔබ වෙත ගෙන එන්නට. ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීතවත්කොට ගායනා කරන මෙම ගීතය මෙහි පද රචක වන කරුණරත්න අබේසේකරයන් විසින් තම කුඩා පුතු පිළිබඳ තම සිතේ ඇති වූ ආදරය සෙනෙහස මේ ආකාරයෙන් සියලු පෙවුරුන්ගේම හිත්වල ඇතිවන හැඟීමක් ආකාරයෙන් අපූරු ලෙස පදවැලකට මුසුකොට තිබෙනවා.

අපියද කතා කරමින් සිටියේ පියවරුන්ගේ සිතේ තම ආදරණීය දරුවන් ගැන ඇති වුණ හැඟීම් ගැන කියන ගීත කීපයකටනේ. කුඩා දරුවන් සිටින තාත්තා කෙනෙකුට නම් ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කරලා දීම ලේසි වෙන්නේ නැහැ. මොකද පියෙකු තමන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ කොහොමද කියන එක ලොකු අවබෝධයක් මේ කුඩා දරුවන්ට නැහැනේ. ඒ වගේම තාත්තා කෙනෙකුත් ඒවා කෙසේ උඩු කරන්නට උත්සාහ කරනවා. ඒත් ඉතින් දරුවන් ටිකක් ලොකු වෙනකොට ඔවුන්ට අවටන එක නම් ලේසි වෙන්නේ නැහැ. එසේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දීමට අපහසු අවස්ථාවල පියෙකුගේ සිතේ ඇතිවන කනගාටුදායක හැඟීමයි මේ ආකාරයෙන් ගීතයකට මුසුකට ඇත්තේ. තිස්ස ඩයස්ගේ පද රචනයට අනුව ගායනා කරනු ලබන්නේ එච්.ආර්. ජෝතිපාලයන් විසිනි. අහලා බලමු මේ පුංචි දෝනි තරහා වෙලා ඉන්නේ ඇයි කියලා.

ආදරණීය දියද අයිමිව තමගේ කුඩා දියනේ සමග තනි වුණු ආදරණීය සැමියෙකුගේ වේදනා බර ගැනීම මේ ගීතෙන් කියවෙනවා. ගීතේ පද ගායනයේ සංගීතයේ යන සියල්ලම මෑතදීම කලාලෝයින් සමුග විමල දිස්ස දොඹහත් මාත සතු වුණා.

ප්‍රවීණ ගායක ජේ.ඒ. මිල්ටන් පෙරා සූරීන් තම ආදරණීය බිරිඳ වෙනුවෙන් මේ ගීතේ එදා ගායනා කළා. නොබෝදා මැකී ගිය ඒ අඳ පෞරුෂය එතුමාගේ පුත් ප්‍රියංකර පෙරේරාද ඒ ගීතය තම ආදරණීය බිරිඳ වෙනුවෙන් අවසන් වට ගායනා කළා. ගීතේ පද කරුණාරත්න අභිෂේකර සූරීන්ගේ, සංගීතේ එම්.කේ. රොක්සාවනිගේ.

0: ඔබගින් සමුගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කුටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.